විශ්වාස කරන යේසුස් වහන්සේ විශ්වාස කරන සියල්ලම දෙවියන් වහන්සේට අවස්ථාවක් දෙනවා. දෙවියන් වහන්සේට අපි අවස්ථාවක් දෙන්න ඕනේ. අද මම බයිබලේ යේසුස් වහන්සේ කතා කරපු කාරණා තුනක් අරන් එනවා. දෙවියන් වහන්සේට අවස්ථාවක් දෙන. මොකද අපි ඉගෙනගෙන තියෙනවා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. දෙවනු අපේ ජීවිතයට ගොඩාක් අවස්ථාව දෙනවා. නමස්කාර කරන්න දෙනවා. විවාහ වෙන්න අවස්ථාවක් දෙනවා. දෙවිදින්ව අනුගමනය කරන්න අවස්ථාවක් දෙනවා. අපි ආලා තියෙන්නේ මිනිස්සුෙකුට අවස්ථාවක් තියනවා කියලා. ඒත් අපි ආලා තියනවාද දෙවියන් වහන්සේට අවස්ථාවක් ලැබෙනකන් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. මිනිස්සෙක් තමන්ට අවස්ථාවක් එනකන් බලාගෙන ඉන්නවා වගේ දෙවියන් වහන්සේත් බලාගෙන ඉන්නවා අවස්ථාවක් එනකන්. කොහොමද මේ අවස්ථාව කෙනකන් දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නේ? යෝන් 8:2 ඉඳන් 11 දක්වා. යෝන් 8 ඉඳන් 2 ඉඳන් 11 දක්වා. උන්වහන්සේ ඉදිරියට ගේනවා වෛශාකම් කරපු ස්ත්‍රියක්. වෛශ්‍යාකම් කරපු ස්ත්‍රිය මේ කතාවේදී පරිශීවරු බැලුවේ උන්වහන්සේව අමාරුවේ දාන්නේ කොහොමද කියලා. මොකද ඒ කාන්තාව වෛශ්‍යාකම් කරලා කරද්දී අල්ලගෙන ආවේ. හැබැයි යේසුස් වහන්සේ ළඟට අරන් ආවේ ඒ කාන්තාවට යාඥා කරන්නද? ඒකාන්තව සුව කරන්නද? නෑ. යේසුස් වහන්සේව අමාරුවේ දාන්නේ කොහොමද කියලා බලන්න. ඒ පදයේම යෝහන් 8:2-11 දක්වා බලනකොට ඒ පරිශීවරු මේම කියනවා. මෝසස්ගේ විවස්ථාවේ මෙබඳු අයට ගල් ගසා මරන්නට කියලා තියෙනවා කියලා. මෝසස්ගේ විවස්ථාවේ මෙවැනි කාන්තාවන්ට ගල් ගසා මරන්නට ඕනේ කියලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේට මෝසස් වැරදි කියන්න පුළුවන්ද? මෝසස් වැරදි නැහැනේ. මොකද මෝසස්ටත් ඒ වචනේ දුන්නේ, විවස්ථාව දුන්නේ යේසුස් වහන්සේ. මොකද යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේම තමයි මෝසස්ට විවස්ථාව දුන්නේ. දැන් දෙවියන් වහන්සේට මොකද කරන්න පුළුවන්? හැබැයි දෙවියන් වහන්සේ ඒක අවස්ථාවක් කරගත්තා. දෙවියන් වහන්සේක අවස්ථාවක් කරගත්තා. උන්වහන්සේ කවදාවත් කාටවත් අමාරුවේ දාන්න බෑ. උන්වහන්සේ ලියවිල්ල කියනවා. ඒ යෝහන් 8:2 ඉඳන් 11 දක්වා කියවනකොට උන්වහන්සේ කියනවා, පාපය නැති කෙනා පළමු ගල ගන්න. පාපය නැති කෙනා පළමු ගල ගන්න. මොකද උනේ? ඔවුන්ට ගල් කැටයක් තියා වැලි කැටයක්වත් උස්ස ගන්න බැරි වුණා. මේ මොහොතේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ අදාන සෙනඟ ඔබට විරුද්ධව තියෙන හැම දෙම ඔබගෙන් අයින් වෙනවා. කවුරු හරි ඔබ ලැජ්ජාවට පත් කරන්න බැලුවොත් ඒක කවදාවත් කරන්න බෑ. මොකද දෙවියන් වහන්සේ ඔබ සමගයි. මොකද ඔබගේ වේදනාව, රෝගය, දුප්පත්කම ඔබගෙන් නිදහස් කරන්න දෙවියන් වහන්සේට ඔබ අවස්ථාවක් දෙන්න ඕනේ. බලන්න ඒ වෛශ්‍යාකම් කරපු

0: ඒ ස්ත්‍රිය ගල් ගසා මරා දාන්න ගියේ. ගල් ගසා මරා දාන ඒක මොත ඒක අවස්ථාවක් කරගත්ත යේසුස් වහන්සේ. ඒ කාන්තාව ගල් ගාන්නේ නැතුව ඒ කාන්තාව යේසුස් වහන්සේ නිදහස් කළා. බලන්න දෙවියන් වහන්සේට අවස්ථාවක් දුන්නොත් ඔබට ගල් ගාන මොහොතේ පවා ඔබ බේරෙනවා. සියල්ලෝම බෝ ලැජ්ජාවට පත් කරන මොහොත එනකොට උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් උන්වහන්සේ ඔබ දෙවියන් වහන්සේගේ දරුවන්ව ගෞරවයට පත් කරනවා. අපි බලමු ඒක කතාවක්. අපි බලමු බයිබලේ දෙවියන් වහන්සේට අවස්ථාවක් දුන්නු දෙවෙනි කතාව යොහාන් 9:2 ඉඳන් 4. යොහාන් 9:2 ඉඳන් 4 මෙන්න මේම කියනවා. උන්වහන්සේගේ ගෝලියෝ රබ්බි, මොව අන්ධ විපදීමට පව් කළේ කවුද? මොවුද? මොගේ මව්පියෝද? යසුවෝය. යේසුස් වහන්සේ උත්තර දෙමි. දෙවියන් වහන්සේගේ ක්‍රියා මොව් කෙරේ ප්‍රකාශ වන පිණිස මිස මොව්වත් මොගේ මව්පියන්වත් පව් කළ නිසා නොවේ. බලන්න දැන් උන්වහන්සේගේ ළඟට ගෝලයෝ ගේනවා මේ අන්ධ කෙනෙක්ව. යේසුස් වහන්සේගෙන් අහනවා මොව අන්ධ වෙන්න හේතුව මොගේ මව්පියෝද, මොගේ අම්මද, තාත්තද කියලා. දැන් බලන්න එතන ප්‍රශ්නයක් ගේන්නේ. හැබැයි ඒ ප්‍රශ්නය උන්වහන්සේ අවස්ථාවක් කරගන්නවා. උන්වහන්සේ ඒ ප්‍රශ්නය අවස්ථාවක් කරගන්නවා. මොකද උන්වහන්සේට හැම ප්‍රශ්නයක්ම උන්වහන්සේට අවස්ථාවක්. මොකද උන්වහන්සේට ප්‍රශ්නයක් කියලා දෙයක් නැහැ. මොකද යේසුස් වහන්සේ අන්ධ, ගොළු, බීරි පිළිමයක් නෙමෙයි. උන්වහන්සේ ඉරවත්, සඳවත්, තාරකාවත් නෙමෙයි. උන්වහන්සේ ජීවමාන ආත්මයක්. උන්වහන්සේ ජීවමාන ආත්මයක්. දැන් මේ ගෝලියෝ කියන මේ පව් කරේ කවුද? මේ දරුවා අන්ධව සිටින්න. යේසුස් වහන්සේ කියනවා අම්මවත් තාත්තවත් නෙමෙයි පව් කරේ. හැබැයි පාවුල් තුම එක තැනක කියනවා සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මයිමයෙන් ඊන වී තිබෙනවා. එතකොට යේසුස් වහන්සේ කියනවා මේ පාපය ඔහුගේවත් තාත්තගේවත් අම්මගේවත් නෙමෙයි කියලා. එතකොට යේසුස් වහන්සේට වරදින්න පුළුවන්ද? පාවුල්ට වරදින්න පුළුවන්ද? නෑ. පාවුල් තුමාටත් ඒ එලිදරව් ආවේ කාගෙන්ද? යේසුස් වහන්සේගෙන්. මොකද පාවුල් තුමාම කියනවා මම මේ ලියන දේවල්, මම මේ කියන දේවල් යේසුස් වහන්සේ විසින් එලිදරව් කරපුවා. ඉතින් පාවුල් තුමාට වරදින්න බෑ. දැන් මේ මොහොතේ මොකද වෙන්නේ? දැන් මේ අවස්ථාව සභාවලත් වෙනවා. ඒ එකම ප්‍රශ්නේ බලාගෙන ඒකට පෝර දානවා. මේක උනේ කොහමද? මේක මෙයාගෙන් උනේ. මේකයි උනේ. මේකට මෙයා තමයි. ඒ ප්‍රශ්නෙට පෝර දානවා. හැබැයි උන්වහන්සේ ඒ අන්ධව ඉපදුණු ඒ මිනිස්සගේ ප්‍රශ්නය අවස්ථාවක් කරගත්තා. මොකද්ද බයිබලේ කියන්නේ? බයිබලේ කියනවා යේසුස් වහන්සේ උත්තර දෙමි. දෙවියන් වහන්සේගේ ක්‍රියා මොව් කෙරෙහි ප්‍රකාශ වන පිණිස මිස මොව්වත් මොගේ මව්පියන්වත් පව් කළ නිසා නොවේ. බයිබලේ කියනවා මෙයා මේ දරුවා මේ මිනිස්සයා අන්ධ උනේ දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා. දෙවියන් වහන්සේ කවුද කියලා දැනගන්න ඕනේ. ඒක අවස්ථාවක්. එහෙනම් ඔබ මේ මොහොතේ ආත්මිකව ශාරීරිකව අන්ධව සිටිනවනම් යේසුස් වහන්සේගේ සෙනඟ අද උන්වහන්සේට අවස්ථාවක් දෙන්න. ඔබගේ අන්ධ වූ ඒ ආත්මික ඇස් ඒ සිත විවර කරන්න. ඒ ආත්මික අන්ධභාවය පා කරන්න උන්වහන්සේට අවස්ථාවක් දෙන්න. මොකද උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් උන්වහන්සේ හැමදේම වෙනස් කරනවා. බලන්න අවස්ථා දෙක. මේ තුන්වෙනි අවස්ථාව බයිබලයේ තුන්වෙනි අවස්ථාව දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට දුන්නු. යොහාන් 11:1 ඉඳන් 4. යොහාන් 11:1 ඉඳන් 4. මේ කතාවේදී මාර්තා, මරියා, ලාසරස් කියලා තුන්දෙනෙක් ඉන්නවා. මේ මාර්තගේ මරියාගේ සහෝදරයා ලාසරස්, අපි මේ කතාව දන්නවා. මේ ලාසරස් මැරෙනවා. බලන්න මේ කතාවේදී ඒක දෙවියන් වහන්සේට අවස්ථාවක්. යොහාන් 11:4 කියනවා. නමුත් යේසුස් වහන්සේ ඒ අසා ඒ රෝගය ඒ මරණය පිණිස නොව එයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණුවන ලබන පිණිසයි කියලා. දැන් බලන්න ලාසරස්ගේ මරණය උන්වහන්සේට අවස්ථාවක්. දන්නවද මාර්තට මරියට ඒක රෝගයක් මරණයක්. ඒ යේසුස් වහන්සේට ඒක අවස්ථාවක්. බලන්න සෝන කනත්ත උන්වහන්සේට අවස්ථාවක්. උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් සෝන තුල ඉන්න ඒ මිනිස්යව නැගිටිනවා. ලාසරස් මැරිලා දවස් 4ක් කුණුවෙමින් පවතිනවා. ඒ උන්වහන්සේට අවස්ථාවක් දුන්නා. උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් දෙවියන් වහන්සේගේ සෙනඟ මේ මොහොතේ ඔබ මරණයට පත් වෙන මොහොතක ජීවිතයේ අන්තිම මොහොතක ඉන්නවා නම් උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් උන්වහන්සේ ඔබ නැගිටිනවා. ලාසරස් මැරිලා දවස් 4කින් නැගිටුවා නම් උන්වහන්සේ අදත් දෙවියන් වහන්සේගේ සෙනඟට ඒ දේ කරනවා. බලන්න පළවෙනි කතාව ඒ වෛශ්‍යාකම් කරපු ස්ත්‍රිය ඒ මොහොතේ ඒ පරිසිවරු යේසුස් වහන්සේ දාන්න ගියේ. ඒ තුන්වහන්සේක අවස්ථාවක් කරගත්තා. උන්වහන්සේ කාන්තාව නිදහස් කළා. දෙවෙනි කතාව අන්ධව ඉපදුණු මිනිස්සෙක්ව ගෙනාවා. ඒ මිනිස්යාගේ අන්ධභාවය ගැන ප්‍රශ්නයක්. උන්වහන්සේ අවස්ථාවක් කරගත්තා. උන්වහන්සේ අන්ධකම අයින් කරා. උන්වහන්සේ අන්ධභාවයට උන්වහන්සේ පෙනීම දුන්නා. තුන්වෙනි කතාව ලාසරස්. ලාසරස් මැරිලා දවස් 4ක්. හැබැයි උන්වහන්සේ සෝනෙන් ලාසරස් නැගිට්ටුවා. දෙවියන් වහන්සේගේ සෙනඟ ඔබ උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් උන්වහන්සේ ඔබගේ හැමදේම වෙනස් කරනවා. හැබැයි ඔබයි දෙන්න ඕනේ. මොකද උන්වහන්සේක බලත්කාරයෙන් කරන්නේ. මොකද යේසුස් වහන්සේ කවදාවත් බලත්කාරයෙන් අවස්ථාවක් ගන්නෑ. ඔබ දෙන්න ඕනේ මේ මොහොතේ. මගේ සෙනඟ මම මේ කතා කරපු බයිබල් පද තුන ස්වාමින් වහන්සේ අවස්ථාවක් කරගත්තා. මේ බයිබල් පද තුනේම තියෙන අනුග්‍රහය ඒ වචනේ කරණ කොටගෙන අදත් දෙවියන් වහන්සේගේ සෙනඟ උන්වහන්සේ ඔබගේ ප්‍රශ්න වලින්, රෝගයෙන්, දුප්පත්කමෙන්, අමාරුකමෙන් නැගිටිනවා. උන්වහන්සේ ගලවනවා. උන්වහන්සේ අදත් එටත් සදාකාලෙටම එකම දෙවියන් වහන්සේ. උන්වහන්සේ යේසුස් වහන්සේ. ආමේන්. මම යාඥා කරනවා ස්වාමිනී, ස්වාමිනේ ඔබ දුන්නු වචනේ කරන කොටගෙන ඔබගේ සෙනග උදෙසා මේ වචනය අසන්නව හැම කෙනෙක් කෙරෙයිම ස්වාමිනේ අසන විට ඔවුන්ට ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ අනුග්‍රහය ඔවුන් කුමන විදියට වැටි සිටියත් ඔවුන්ට නැගිටින්න බලය ඉනි ඔවුන් දුප්පත්කමේ සිටියත් ඔවුන්ට පෝසත්කම ඔවුන් රෝගීව සිටියත් ඔබගේ සුවය ඔබගේ සමාදානය යේසුස් වහන්සේ මා යාඥා කරනවා ඔබ වහන්සේගේ නාමයෙන් ස්වාමිනි අද දේශනාව කරන කොටගෙන අද එළිදරව් කරන කොටගෙන ඔවුන්ගේ ජීවිතවලට පියාණන් ඔබ වහන්සේට අවස්ථාවක් දෙන පිණිස ඔවුන්ගේ සිත් විවර කළ මැනව ඔවුන්ගේ මනස විවර කළ මැනව ස්වාමිනි මේ සෑම දෙයක්ම ඔබට බාර කරනවා ස්වාමිනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්
1: ආමෙන් ආමෙන් එන්න තලෙපි කොඩකරිකිය what is the heading for this message brother sister sister sarmila oh brother mazur roshan praise the lord ආමෙන් කියවන්නෝ sorry என்னுடைய mic offல இருந்தது sister samila ala madurashan what is the heading for this message seidhikenna thalaippu ikringala am pesuradhu kekkada sister
2: avanda mic offல irukana
1: adhan paakran sister சிஸ்டர்
3: சொல்லுங்க
1: சிஸ்டர் மெசேஜுக்கு என்ன தலையங்கம் தலைப்பு what is the heading for this or what is the message heading சத்ருக்கா கத்தருக்கு ஒரு நேரம் கொடுக்க வேண்டுமன்றதா ஓகே
4: தேவருக்கு ஒரு சந்தர்ப்பம்
1: கத்தருக்கு ஒரு சந்தர்ப்பத்தை கொடுக்கணும் ஓகே ஓகே அம்மா நன்றி அம்மா கேன் யூ ஸ்பீக் தமிழ் ஓ இங்கிலீஷ் மதுரேஷன்
3: Madhusan Tamil don't know but he know only Sinhala
1: no English
3: I know English and Hindi and Tamil all language I know
1: okay okay ningal avara petti oru konja kaariyam sollungalen
3: avar vande Popat Jerem kitta uliyam seiraaru
1: aha
3: Popat Jerem oda ta irukkaru Popat Jerem
1: aama
3: oru anga oru romba kaalama seva seiraaru
1: okay
3: கொழம்பு முழு கொழம்பு அவர் செய்யறாரு போயிட்டு ஒவ்வொரு வீட்டுகள்ல இந்த யாரு என்ன சொல்ற ஊழியர் செய்யறவங்க இந்த சபை நடத்துறவங்க ஜெபக்காலம் ஜெபக்காலம் ஒவ்வொரு எல்லாம் தேதி பாக்குறது அவர்
1: தான் நன்றி அம்மா அவருக்கு நன்றிகளையும் வாழ்த்துக்களையும் கூறுகிறோம் we thank him for his message and this message will be in Sinhala at the same time it will be in அவருடைய செய்தியை நாங்கள் தமிழிலே சிசியிலே போட்டிருக்கிறோம் அதாவது கேப்ஷன்லேயே போட்டிருக்கிறோம் கேட்கிறவர்கள் கேட்க முடியும் அந்த வகையிலே கத்தர் வழி நடத்துவாராக வி தேங்க்யூ ஃபார் இஸ் டைம் அண்ட் த மெசேஜ் பிளஸ் ஹிம் ஆன் பிஹாப் ஆஃப் சங்கமம் ரேடியோ அண்ட் லிசனர்ஸ் அண்ட் டீம் காட் பிளஸ் யூ பிரதர் காட் பிளஸ் யூ சிஸ்டர் நாங்கள் திரும்பமாக சந்திப்போம் காட் பிளஸ் ஆமேன் ஆமேன் okay god bless nandri sister okay god bless amen armiyanulle idvare neram engaludan madhushan avargal singalathile devasey eduthu vandar adai kekkira poludum tamil le capture potrukiren andha velaiga valkathar valinaduthu varaga kathari ganathile seidhiyam poppu podupom ஊழியரையும் குடும்பத்தாரையும் ஒப்புவிப்போம்.
5: ஆமேன்.
1: நாங்கள் இணைந்திருப்பது சங்கமும் வானொலியின் நேரடி ஒளிபரப்பு. அவளில் நாங்கள் சர்வ ஊழியர் சகோதரன் கூகன் அவர்கள் அனுப்பி தந்த சர்வ செய்தி கூட கடந்து செல்வோம். கத்திர ஒன்றை மொழி நடத்துவாராக, கத்தடைய கரத்திலே ஒப்புவிப்போம், கத்தடைய நாமத்தை உயர்த்த கத்திர உதவி செய்வாராக. ஆமேன். ஆமேன். நாங்கள் இணைந்திருப்பது சங்கமும் வானொலியின் நேரடி ஒலிபரப்பு. இணைந்திருக்கிற ஒவ்வொருவரையும் உயிர்த்தெழுந்த வல்லமை உள்ள இயேசு கிறிஸ்துவின் நாமத்திலும் சங்கமும் வானொலி டீம் சார்பிலும் வாழ்த்துவோம், ஆசீர்வதிப்போம். நாங்கள் இந்த வேளையிலும் சவுரன் கூகன் அனுப்பி தந்த